සුභ සුභ සන්ධ්‍යාවක් සත්සරරාව සමග එතුෙන් එකතු වන ඔබ සැමට අදත් ජූනි මාසයේ 17 වෙනිදා හරියටම 7 කනිසම වැදෙන වේලාවේ තමයි ඒ ගීතය සෝමතිලක ජයමහාචූරින්ගේ වත්සනු සුවඳින් සුවඳ ක්‍රියා ගීතය ඔබේ සවනත වැකුණේ. ඉතින් හිතුණා මියුරු ගීයකින්ම වැඩසටහන ආරම්භ කරන්න. කොහොමනමුත් අද මැදිරියට එනකොටම මද කනගාටුදායක ආරංචියක් තමයි මට කනවැකුණේ. මන්දයත් සත්සරලා වැඩසටහනට කලින් වැඩසටහන කරන ස්ටීව් මහතා අදින් ඔහුගේ වැඩසටහන අවසන් කරනවා කියලා මට දැනුම් දුන්නා. ඉතින් අපි දැන් මැදිරිය මාරු වෙන වෙලාවේදී ඔහු ඉතාමත් හදිසියෙන් ඒ පුවත මගේ කනේ තිබ්බා. ඉතින් සමහර විට ඔබ සහෝදයාමයට එහෙම මැදිරියට පැමිණ තිබෙනවා නම් බොහෝ විට ඔහුව හමුවන්නට ඇති. අපගේ වැඩසටහනට කලින් වැඩසටහන 6 සිට 7 දක්වා බදාදා වැඩසටහන විශේෂයෙන් සති 2කට සැරයක් කෙරෙන වැඩසටහන ග්‍රැමෝෆෝන් තැටි ආධාරයෙන් පැරණි ඉංග්‍රීසි ගීත පිළිබඳ වැඩසටහනක් තමයි ඔහු කරේ. ඉතින් අවුරුදු 13ක් එක දිගටම OFM එනතම ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ සමග එකතු වී ඔහු වැඩසටහන ගෙනහල්ලා තිනවා. ඉතින් ඔහු කියනවා දැන් ඉතින් මද විරාමයක් ගන්නට, මද ඉසිඹුවක් ගන්නට තමයි ඔහු ඒ වැඩසටහන අදින් නතර කරලා තියෙන්නේ. කොහොම නම් අපි ඉතින් සිව් මහතාට සුබ පතනවා. ඔබ අසා නැති වුණත් ඉතින් මගේ සහෘදෙක්, මට ගුරුහරුකම් ලබා දුන් මහත්මයෙක්. ඉතින් ඔබට බොහොමත්ම සුබ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා ස්ටීව් මහතා. ඉතින් යම් දවසක ඔබ මේ වැඩසටහන අහනවා නම් ඉතින් පරිවර්තකයෙකු ආධාරයෙන් ඔහුට මේ පිළිබඳ දැනගන්නට ලැබේවි. කොහොම නමුත් ඉතින් අගය කළ යුත්තන් අගය කිරීම, පිදිය යුත්තන් පිදීම අපගේ යුතුකමක්

නොකියාම නික්ම ගිය සොඳුරිය වෙනුවෙන් ලියවුණු ප්‍රථම සහ එකම ගීතය ගැයුවේ සනත් නන්දසිරි ශූරින්. ඉතින් අපට ගන්නවා කවියක් ශාරිකා අපගේ නවසීලන්තේ අපි වට්සප් සමූහය තුළ සිටින කිවිඳියක්. සිසිර ඉර්තුවේ රැයක ලියූ කවියක් ඇහුනාද කසු කුසුව කිවිලෝපත් අතර මැදිවියට ආසන්න ඇයගේ ඇතුලාන්ත ලදරිය අංශු ලක්ෂ සංඛ්‍යාත ගණනයකට විදී ගණනකට විදී විලාප තියෙන හඬ දියණියක වූ පරම්පරාගත ශාපයට ඇහුනාද කසු කුසුව කිවිලෝපත් අතර මැදිවියට ආසන්න ඇයගේ රෝස පැ සිඟිත්තිය ආදර ගීවලින් නලවන හඬ අනන්ත සංඛ්‍යාත ආදර ස්නේහයෙන් තබාතිත දියණියක වූ පරම්පරාගත ශාපයට